අගපනෝ අල්කායාගෙන කණි හිමස් සර්දසය හනිගයිල්ලේ හැගේ තුමෑයිකළේ අසූ කායයක් ෆල්මාත්ලන් සකචපුරපුර නොවර සවන් එක් මනට අනිත්‍රේ ජයිසේකන් සතත් තරික්වර්ෂි ගීතා යා කරවෙන් අයිකුචපුලි යා කෙනා යා කරවෙන් ඉක්ලහන් සෝභිසෝ ගියෝන් ජඩුන් ගොයා යා වරා චෝ මුකෙල් කබරෝ.